අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: මේ සවන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා රේඩියෝ 2OO 98.5 තරංගමාලාව ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.
1: ගැලකෙන ලොංකේ දකුණු අන්තයෙන් ඔබ වෙත පිළිල කෙරෙන මාර්ගගත සංදේශය. සභාගාරය.
2: අයිුවන් මිතර මිත්‍රයන් හැමෝත්‍රම අපන වෙනද වගේම සභාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. මම තිලක් කමගේ.
3: මම දේවලෝචන රණසිංහ.
2: දේව අපේ වැඩසටහන රේඩියෝ වැඩසටහනන්නේ. ඔව්. නමුත් අද අපි ඔන්න අපිව YouTube එකෙන් බලන අයට පොඩි මංගල කාරණයක් එකතු කරනවා.
3: අපි අවුරුද්ද මොඩදෙම කිව්වා මේ අවුරුද්ද අපි වෙනස් විදියකට සභාගාරය ඔබ වෙත රැගෙන එන්න බලාපොරොත්තු වෙනවයි කියලා. ඔන්න ඒ බලාපොරොත්තුව සඵල කරමින් සභාගාරයේ මංගල වීඩියෝ වැඩසටහන.
2: ඒකට සහභාගී වෙන්න සභාගාරයට ගොඩ වැදුනා සුවිශේෂී පුද්ගලෙක්.
3: මූණ දැක්කම අඳුරන්න පුළුවන්.
2: අපේ රේඩියෝ අසන්න ඔහෙම අඳුර ගන්න බෑනේ. ඒ නිසායි පොඩි විස්තරයක් කරන්න ඕන.
3: කොහොමද අපි මේ ඇවිල්ලා ඉන්න අමුත්තා ගැන විස්තර කරන්නේ? අපි මෙහෙම කියමු. ප්‍රකට ව්‍යාපාරික දේශපාලන පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිලිත් ජයවිය. හැඳින්වීම හරි නේද?
2: හරි ආයුබෝවන් දෙන්නට.
3: ආයුබෝවන් දෙන්න.
2: ඉතින් හරිම සන්තෝසයි බිලිත් සභාගාරයට කොට වැදුනට. බොහොම ගෞරවෙන් ආදරෙන් නවා පිළිගන්නවා අපි සභාගාරයට. ඉතින් පළවෙනියටම මේ මම අහන්න කැමති නිතර ඔයා ඔස්ට්‍රේලියාවට එනවා යනවා. නිතරම අපි ඔස්ට්‍රේලියාව දකිනවා. නිතරම කියන්නේ මං හිතන්නේ දිලිත් කැලෙන්ඩරේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන්
4: එහෙම තත්ත්වයක් තිබුණා. දැන් නමුත් මං හිතන්නේ දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් මට එන්න බැරි වුණා. විශේෂයෙන්ම මෙල්බර්න් වලට. ඉතින් සතුටුයිද මේ ගොඩක් පාර්ලිමේන්තුවේ ගොඩක් හමු වෙනවා මේ දවස් කීපේ. ඉතින් මට විශේෂ බැඳීමක් තියෙන්නේ දේව දන්නවා. අපේ මේ ජාතිකත්ව කඳවුර නියෝජනය කරන අපේ සුමිතුරන් ඉන්න රටවල් අතරේ සහ නගර අතරේ මෙල්බර්න් නගරේ විශේෂ තැනක්. ඒ කියන්නේ ඒ දවස්වල ඉඳලම අපේ ඒ කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේ නියුක්ත වෙලා අපි කටයුතු කරන කාලේ විශාලතම සහයෝගය එවකටත් ලැබුණේ මෙල්බර්න් නගරේ. විශේෂයෙන්ම සංවිධානය හරහා ඒ වටා හිටපු අපේ මිතුරන් ඒ වගේම රට ආදරය කරපුවා. ඉතින් මට ඒ අතින් සතුටුයි. ජාතිකත්ව දේශපාලනය නියෝජනය කරන කෙනෙක් හැටියට මෙල්බර්න් නගරයේදී අපේ සමසිත් ඇති මිතුරන් හමු වීම.
2: ඒ වගේ මං හිතන්නේ ඔබ සුරකිමු ලංකා සංවිධානයත් එක්ක සම්බන්ධකම්
4: ඉඳලාම ලංකා සංවිධානය ඊට පස්සේ ආරම්භ වුණේ. ඇත්තටම පරණ සංවිධානය ස්පර්ශ සංවිධානය. ඊට පස්සේ සොරකමු ලංකා සංවිධානය 2019 මම මුඛ්‍ය දේශනය පවා කරේ
3: රණවිරු සමරමේදී.
4: ඉතින් මෙවරත් රණවිරු සමරමට සහභාගී වුණ ආරාධනා ලැබුණා. ඒකත් ඉතින් සතුටුන කාරණයක්.
3: ඒක දිනත් දැන් ඔබ මන් දන්නව රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා. මම මේ ජාතිකත්වයේ පැත්තෙන්වත් එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකිකව පැත්තෙන්වත් නෙමෙයි යහන්නේ. ඔස්ට්‍රේලියාව අනිත් රටවල් එක්ක බැලුවම ඔබ කොතනද තියන්නේ? කිසියම් විශේෂත්වයක් තියෙනවද ඔස්ට්‍රේලියාව කියන රටේ ඔබට තේරෙන්නේ?
4: නෑ, ඔස්ට්‍රේලියාව කියන රට අපි ලංකාව පැත්තෙන් බැලුවම කියන දේ නේද වැදගත් වෙන්නේ. මං අපි ලංකාවේ ජීවත් වෙන හැටියට ඔස්ට්‍රේලියාව අපි දකින්නේ වෙනත් බටහිර රටවල් වලට සාපේක්ෂව අර ආක්‍රමණශීලී ප්‍රවේශයක් තියෙන රටක් හැටියට. ඒ නිසාම ඇති වෙලා තියෙනවා ඔස්ට්‍රේලියාව ගැන හොඳ සාපේක්ෂව හොඳ හැඟීමක්. ඇත්ත කතාව
3: ක්‍රිකට් වල පොඩි පොඩි ප්‍රශ්න
4: ඒ ස්වභාවය නැති නිසා ඒක මං හිතන්නේ අපේ රටේ පැත්තින් බැලුවම අපිට හිතෙනවා මේ අපිට කරදරයක් නොකරන රටක් වගේ බැලු බැලපට. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික ජනතාව මෙහි වාසය කරන අයගේ ඒගොල්ලගෙන් අපේ රටට තුළට කාන්දු වෙන මතයත් එවැනි ජීවත්වෙන්න පුළුවන් ජීවත්වෙන්න හොඳ රටක් කියන හැඟීම. ඉතින් ඒ අතරතුර තිබෙන අනිකුත් ප්‍රශ්න මම හිතන හැම රටකටම පොදුයි. මේක ඉතින් වෙනත් සભ્યත්වයක්. ඒ සભ્યත්වයේ ජීවත් වෙන්නට පිටින් ආපු අය දැනගන්නට ඕන. අපි ඒක තමයි අපේ සભ્યත්වය ගැන අනිත් අයට කියන්නේ. මේ මුඛ්‍ය සભ્યත්වයට ගරු කරමින් ඉතින් ජීවත් වුණාම කිසි කරදරයක් නැති රටක්.
5: ඒ වගේම තමයි දෙලිත් දැන් අපි හැමෝම ටිකක් සතුටින් ඉන්න කැමතිනේ. දැන් සාමාන්‍යයෙන් අපි ඔකට කියන ටිකක් ආතල්ලක ඉන්න කැමති කියන මම දන්නවා දිලිත් ඔය ආතල් කියන වචනයටත් බොහොම කැමති පුද්ගලෙක් නේ. බොහොම මට හම්බුනේ පළවෙනි දවස් ඉඳලාම අපිට එන ඉම්ප්‍රෙෂන් එක තියෙනවා හරි ප්‍රියමනාප හිනාව මොන තියෙන නිතරම
4: මම බය නැතුව ආතල් කියන වචනය පාරිභාෂික ශබ්දකෝෂයේ ගෙන කෙනෙක් නේ.
5: ඒක තිබ්බ ඉන්ෆෝමල් ගතිය ෆෝමල් කරලා ගත්තා නේ. එතකොට දැන් එහෙම ආතල් කැරක්ටර් එකක් දැන් දේශපාලනය වගේ පැත්තකට යනකොට يعني දේශපාලනය කියන්නේ හරි කරදරකාරී වැඩක් නේ. දේශපාලනය කියන්නේ හරිම කරදරකාරී ස්ට්‍රෙස් එක වැඩි. දේශපාලනයේ තනතුරක් ඔබ වනවා කියන්නේ රිස්ක් එක වැඩි. ඒකේ අනතුරු වැඩි. දැන් ඔබ ජනාධිපති තනතුරටත් තරඟ කරා ලංකා. ජනාධිපති තනතුරක් කියන්නේ ඕනම රටක හරිම අන්තරායකාරී තනතුරක්. රිස්ක් එක පැත්තෙන් අනතුරු පැත්තෙන් කල්පනා කරා. එතකොට ඒ වගේම තමයි දැන් ඔබ දේශපාලකණෙක් විදිහට පාලන බලය ලැබුණාම ඔව් විපක්ෂයෙන් දෙද්දී උනත් ගන්න තීරණ සමහර වෙලාවට ජනතාවට කරදරකාරී වෙන උදාහරණ බදු වැඩි කරන්න වෙන කියන තත්ත්වයන් කරදරකාරී තීරණ ගන්නත් වෙනවා. එක පැත්තකින් ඔබට කරදරයි ගන්න තීරණ හරහා ජනතාවට සමහර වෙලාවට කරදර වෙන්නත් පුළුවන්. මට අර මතක් වෙන්නේ මේ මම දන්නවා ඔබේ සමහරට හිතවත් බොහෝ වෙලාවට ඔබේ පවුලේ අය වෙන්නත් පුළුවන්. මම සමහර ස්ටාෆ් එකේ වැඩ කරන අය පවා ඔබට කියන්නේ නැති ඔබ දේශපාලනට එනවයි කිව්වම අනේ සර් මේක නම් තෝරගන්න එපා මම දන්නවා මම පෞද්ගලිකව දන්න අය කියලා තියෙනවා ඇයි මේක තෝරගන්නේ කියලා. අර ධනිය ගෝපාලගේ මේ මට පොඩි වචන තොප කුරිරු ධනවාදියකි
4: ඒකද
5: මට මෙන්න මේක මතක් වෙනවා. ඒ කියන්නේ බතද ඉදී ඇත නැත්නම් බත පිසී ඇත ඈ එතකොට ගියාම කිරිද දොවා ඇත ඈ නිවස ආරක්ෂිතව හොඳට සුරක්ෂිතව තියෙනවා මම මේ ඒකම නෙමෙයි මේ අදහස වෙන විදිහට කියන්නේ. ඊට පස්සේ
4: දොවාගත් කිරිබමින්
5: දොවාගත් කිරිද ඇත කිරිද ඇත එතකොට අර ෆයර් ප්ලේස් එකක් තියෙනවා කියලා කියන
4: විජුලතා දුර්ලට කියන
5: ඉතින් වැස්ස ඔබ වහිනවා නම් වහින්න. ඇයි ඔබට එහෙම හිතුන්නේ නැත්තේ?
4: නෑ මෙහෙමයි ඉස්සලම කියන්න ඕන ඔය දනිය ගෝපාල කතාවස්තුව ඔය විදිහටම නෙමෙයි මේ ඔය අර්ථයෙන් නෙමෙයි කියලා තියෙන්නේ. කොහොම හරි පරාක්‍රම ගොඩිතොක්කු ඕකට නව අර්ථ විවරණයක් දෙමින් ලිව්වා අර දොවාගත් කිරිබොමින් විජ්ජුලතා තුරුලටගෙන මේ අසනි වර්ෂාවේ විජ්ජුලතා තුරුලටගෙන දොවාගත් කිරිබොමින් එහෙම ඉන්න තොප කුරිරු ධනවාදියකි
5: කියලා දේශපාලනික කර්තෙන්
4: එකේ උඹ කොහොමද මෙච්චර මෙහෙම දේවල් වෙද්දි අර එළියේ මිනිස්සු තෙමෙද්දි ඇයි
5: වැස්ස ප්‍රාර්ථනා කරන්නේ?
4: ඔව් මේ වැස්ස හොඳයි මේම කියන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මම කියන්නට ඕන තිලක් ඇත්ත කතාව තමයි මම දේශපාලනට එන්නේ සතුටින්. අර ඔබගේ වචනේත් මගේත් වචනේ අපි කැමති වචනේ ආතල් ඒ වචනේ අර්ථෙන් ගත්තොත් මම විශ්වාස කරනවා අපේ රට පුණ්‍ය භූමියක් බුදුරජාණන් වහන්සේ පාතබූ දේශයක් උන්වහන්සේගේ වචනයම උනේ සන්තුෂ්ටි පරමං ධන. එතකොට අපේ මව්බිමට අයිතියක් තියෙනවා ඒ මව්බිමේ ජනතාවට සන්තුෂ්ටිය ඒක නිර්මාණය කරන්නට. ඒක හැම පැත්තෙන්ම අපි ස්වභාවිකව ලබාගෙන තිබෙනවා අනිකුත් රටකට සාපේක්ෂව. අපිට සියලුම සම්පත් දූපතක් ලෙස ඇවිල්ලා මුහුද වටෙන් වට වෙලා ඒක ඇතුලේ දේශගුණයද කාලගුණයද ඒ අතර තියෙන ගස්ද වැල්ද සත්තුද මේ ඔක්කොම අපිට දීලා
5: තියෙනවා.
4: මේක අපිට කල්පනාකරණය කරගන්න බැරි වුණ නිසා වේගයෙන් අපේ මානව සතුට අහිමි වෙමින් යනවා. ඉතින් අපේ වකීමක් තියෙනවා අපේ මේ රට අපේ මිනිස්සුන්ට සමානව සතුට වෙන්න පුළුවන් තැනකට ගේන්නට. ඉතින් ඒ කැපවීම කරන්නට අපිට යුතුකමක් තියෙනවා දේව. හේතුව අපි නිදහස් අධ්‍යාපනය මෙතෙන්ට ආපු අය. අපිට පුළුවන් අර වගේ ඉන්න. නමුත් එය අපිට සතුටක් දරවන්නේ නැත්තම් තව කොච්චර මම හම්බ කරත් තව මං ඔය සල්ලි වලින් ජෙට් එකක් අරගත්තත් ජෙට් පහක් අරගත්තත් මට සතුටක් දරවන්නේ නැත්තම් මම කරන්නට ඕන මට සතුටු දැනෙන දේ. මේ මට සතුටු දැනෙන දේ.
3: දේශපාලන.
4: ඔව්.
3: හොඳයි. දැන් දිලිත් දේශපාලනයට ඉස්සෙල්ලා ඉඳන් ඔබ ව්‍යවසායකෙක්. අර අපි දන්නේ දිලිත් ජයවීර කියන්නේ ඒස් මාකටර් කෙනෙක් කියලා. ඔබ අපි වෙනුවෙන් අපි ගත්තත් පැරසිටෝල් ගත්තත් මේ කොයි කියත් අපි දන්නේ ඒස් මාකටර් කෙනෙක් කියලා. දැන් දිලිත් ඔබ තීරණය කරන දේශපාලනයට එන්න. එනකොට ඔබට අර තියෙන කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක තමයි ඔබේ ඒස් මාකටර් එක. දැන් දේශපාලනයට එන්න කලින් ඉඳන් ගත්තත් දේශපාලනයට ආවට පස්සේ වුණත් එන්න කලින් ඉඳන් ගත්ත එකත් එක තමයි වඩා නිවැරදි ප්‍රකාශය. ඔබට චෝදනා තියෙනවා. පම්පින් ඇන් ඩම්පින් කරන්න තියෙනවා කොටස් වෙනදපලි. මම කියන්නේ චෝදනා. මම කියනවා නොවේ චෝදනාව. ඇන්ටිජන් වලින් හොරකම් කරන්න තියෙනවා. කැලණිය නයා වෙන්නලා චන්දාරගෙන ගෝඨාභයව දිනවල තියෙනවා. මේ වගේ චෝදනා තියෙනවා. ඔව් පැණිය. පැණියත් පසු කාලින නමුත් ඒක පොඩ්ඩක් අපි යන්න දෙමුකො. දැන් මේ චෝදනා වලින් ඔබ නිර්දෝෂී විය යුතුයි ඔබ කරන දේශපාලනයේ ඇතුළේ. නැත්තම් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. දැන් ඔයා මාකටර් කෙනෙක් හැටියට ඔයා හිතන්නේ මේ චෝදනා මට එල්ල වුණා මම ගහනවා මාකටිං ප්ලෑන් එකක්. මේ චෝදනා වලින් නිදහස් වෙන්න. මම ඔබට යෝජනා කරනවා ඒ ඔබ ගහපු මාකටිං ප්ලෑන් එක කරන කොටගෙන මිනිස්සුන්ගේ හිතේ යවාගෙන තිබ්බ පර්සෙප්ෂන් එක වෙනස් වෙලා නැහැ. ඔයාගේ මාකටිං ප්ලෑන් එක ෆේල් කියලා.
4: අංක එක එම් මාකටිං ප්ලෑන් එක තිබ්බෙත් නැහැ. දැනටත් නැහැ. මොකද මේ විද්‍යාත්මකව අපි ගත්තොත් මේකේ කියනවා විශේෂයෙන්ම මම හිතන්නේ පොතලි වල් රයිස් ක්‍රයිසිස් මැනේජ්මන්ට් කියන පියා සංකල්පයක් තියෙනවා බටහිර. දැන් මේක ක්‍රයිසිස් එකක් එක අර්ථකට. ඇයි
3: මේ චෝදනා එල්ලවීම?
4: චෝදනා එල්ලවීම
3: මොකද
4: හේතුව? මම කියන්නේ සරලව ගත්තොත් කියන්නේ එතකොට මේක දෙවිදිහකට විසඳන්න පුළුවන්. එකක් තමයි මේක දැන් මට එල්ල වෙන චෝදනාව බොරු චෝදනාවක්. ඒ නිසා මේ චෝදනාවට මම උත්තර දීමෙන් නිකන් මගේ කාලය නාස්ති වෙනවා. මේක තව විශයක් බවට මාතෘකාවක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් මේක PR ක්‍රයිසිස් එකක් කියලා හිතලා දෙවිදියකට ඇඩ්‍රස් කරන්න පුළුවන්. එකක් තමයි ඇත්ත කියන එක. ඇත්තම කියන්න ඕන. මේ පැහැදිලි කර කර යන්න ඕන. ඒක ඉතාම අමාරු PR concept එකක්. කණක් හරි ඇත්ත කියලා දෙන්න. අනිත් එක තමයි ඒකට උඩින් යන වෙන narrative එකක් ගහන්නට ඕන. මම කියලා දෙන්නේ PR දන්නේ නැති අයට මේ. මම කරපු දෙය නෙමෙයි. හැබැයි මම තීරණය කළ තිබුණේ තියෙන්නේ දැන් මට චෝදනාවක් කියලා තිනෝ ඔබ කියන විදිහට පම්පින් ඇන් ඩම්පින් ගැන. ඇත්තට මේ චෝදනාව එල්ල කරේ එක්තරා ඉංග්‍රීසි පුවත්පතක් ම පමණයි. මේ පුවත්පතේ එක්තරා මාධ්‍යවේදියක් වේදිනියක් මගෙත් එක්ක පෞද්ගලිකව ඉතාම හිතවත්ව ඉතාම සමීපව හිටපු මාධ්‍යවේදිනියක් පෞද්ගලික කරුණක් නිසා අමනාප වෙලා ඇය සමාජගත කරා මේ පම්පින් ඇන් ඩම්පින් කියන එක. ඒකට මම දේවට උත්තරයක් දෙන්න ඔබ ෆයිනන්ෂල් බැක්ග්‍රවුන්ඩ් එකින් ඉන්න කෙනෙක් නිසා පම්පින් ඇන් ඩම්පින් කියන්නේ මෙච්චරයි. මම කොටස් වෙළඳපළෙන් කොටසක් ගන්න කොටස් මිලදී ගන්නවා. එය කෘත්‍රිමව උඩට ගෙනියනවා. ගිහිල්ලා දැන් ඊළඟට කියන්නේ මේ පම්ප. මේක පම්ප.
3: පම්ප එක.
4: ඊළඟට මම එක්තරා අවස්ථාවකදී ඩම්ප් කරනවා.
3: ඊළඟ අපි ආතත අරගෙන
4: ඩම්ප් කරනවා. එතකොට මේක ප්‍රී මෙඩිටේටඩ් එක්සර්සයිස්
3: එකක්.
4: එතකොට මම දැනගන්නවා රුපියල් 10 ශයායක මම 50ට ගෙනහිල්ලා 50යිදී ඩම්ප් කරනවා. මේ කියන්නේ සාමාන්‍යයෙන් සිදුවෙන කොටස් වෙළඳපළේ ඉල්ලුම සැපයුම කියන කතන්දරයට පටහැනිව කරන ක්‍රියාවක්.
3: කෘත්‍රිමව කරන
4: ක්‍රියාවක් එතකොට මේක ඩම්ප් කරන්න නම් ඩම්පින් සයිට් එකක් ඩම්පින් යාඩ් එකක් තියෙන්න ඕන. නිකන් ඩම්ප් කරන්න බෑනේ මාකට් එකට. මොකද මම දන්නේ නැහැ මාකට් එක කොයි විදිහට බිහිවෙයිද කියලා. මම මේ 10ට ගත්ත ෂෙයාර් එක උඩට පම්ප් කරොත් මම දන්නේ නැහැ මේක 50දී මට ඩම්ප් කරන්න කවුරු හරි ඉඳීද කියලා. හා මොකද ඒක ඒක ඉල්ලුම සැපේම න්‍යාමය අනුව මොකද මම විතරක් නෙවෙයි මාකට් එකේ ඉන්නේ අනිත් ප්ලේයර්ස්ලා මම ගෙනියනකොට 4:40දී බාර්නෙඩ තිනවා ඔය කියන විදිහටනේ. පම්පින් ඇන් ඩම්ප් කියන වෙන කතාවකට මාකට් එකේ පම්ප් ඇන් ඩම්ප් කියුව වෙන වැඩකට. ඒක මම කියන්න හදන්නේ. ඒ දවස්වල තිබුණා EPF එක ETF එක අල්ලගෙන
3: ආයෝජනේ
4: ප්‍රී ඩිටර්මින් ප්‍රයිස් එකකට අරන් ගිහලා එතෙන්දී අතාරිනවා කියන මතයක්. ඒක තමයි පම්පින් ඇන් ඩම්ප් කියන්නේ. හැබැයි මම කිසිදු ෂෙයාර් එකක් ඔය කොටස් වලද පොලේ මේ EPF ETF එකට විකුණුම් කෙනෙක් නෙමෙයි. මම කියන්නේ මම කියන මගේ කම්පැනි. ඒ වගේම දේව කියන්නට ඕන අපි මිලදී ගත්ත බහුතර කොටස් ඒ සමාගම් වල අපි ව්‍යාපාර ආයිතිය ලබා ගැනීම සඳහා ඒෂියාස් එකතු කරලා අපහු මාකට් එකේ විකුණනපු අය නෙමෙයි.
3: ඔබ අධ්‍යක්ෂ මණ්ඩලයට ගිහිල්ලා ව්‍යාපාරේ පාලනය කිරීමේ අරමුණෙන්
4: තමයි බොහොමයක්. එහෙම නැති අවස්ථා දෙකක් තුනක් තියෙනවා. ඒ අවස්ථා දෙක තුනේදී පම් කළා ඩම් කළා නැහැ. මාකට් එකේ බෝට් ඇන් සෝල්ඩ්. බෝට් මිලදී ගැනීම සහ විකිණීම දෙකක්.
3: නමුත් ප්‍රශ්නේ මේකයි දැන් පම්පින් ඇන් ඩම්පින් වේවා ඇන්ටිජන් වේවා කැලිනි නෑ
4: මම අපිට කිව්වේ මේ මේක ඇත්ත කතාව ඇන්ටිජන් සම්බන්ධයෙන් කතාව ඊටත් වැඩිය දුක්ඛදායක කතාවක් ඇත්ත කතාවක්
3: ඒක ඔබ කලින් කියලා
4: තියෙනවා වැඩක් නැත්තේ දැන් අනුර කුමාරට අයර්ලන්තයේ ගයක් තියෙනවා අය කියලා මහ විශාල මතයක් තිබුණානේ මේ වෙලාවෙත් මම ඒ අක්කාරයට විරුද්ධ වෙච්ච කෙනෙක් මොකද මම දන්නා උට අයර්ලන්තයේ තිබුණේ නැහැ ගයක් කියලා. ඒකට උත්තර දෙන්න ගිහිල්ලා මම මදරත් විශ්වාස කරන උට අයර්ලන්තයේ ගයක් තිබුණේ නැහැ කියලා. හැබැයි ඒකට උත්තර දෙන්න ගිහිල්ලා අයර්ලන්තයේ ගයක් තියෙනවාම කියලා විශ්වාස කරා මිනිස්සු. එයාට විරුද්ධ මිනිස්සු.
3: ඒ කියන්නේ ඔබ අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ඇතුළේ ඔබ කියන්නේ ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු නොවීම ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ.
4: ප්‍රශ්නයක් නෙමෙයි නෙමෙයි. මට කවදා හරි කවුරු හරි මේක වැදගත් වෙන්නේ මට ඡන්දයක් දෙනවාද නැද්ද කියන එකේ දේශපාලනයේදී
3: අනිවාර්යයෙන්
4: මම සහතික වෙනවාද දේව ඔබට එය මොකක් වුණත් මම ඉදිරිපත් කරන ආඛ්‍යානය නැරටිව් එක මම ඉදිරිපත් කරන විසඳුම ඔయిత ගොඩක් උඩින් යන නිසා මේක යටින් ගලාගෙන යනවා මම කියන්නේ මේ අවස්ථා දෙකේදීම මම කවදාකවත් මගේ ජීවිතයේ හලවතට විරුද්ධව මම සතපහක්වත් හොයපු කෙනෙක් නෙමෙයි නම මම අදටත් මේ දේශපාලනේ නැහැ නේ මේ ව්‍යාපාරික සපු කරගෙන මම විනස්ව හිටපු කෙනෙක් ඒකට අදාළ නැහැ නමුත් මම කියන්නේ අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම කියන සංකල්පයත් සભ્યත්ව මත අපේ සભ્યත්ව විශ්වාසය මත පදනම් වූ විසඳුමක් කියන එකත් ඔයිට උඩින් ගෙනියනවා අන්න ඒකට මාකටිං කරනවා ඒක අපි මිනිසුන්ට කියලා දෙනවා මේ සිල්ලර චෝදනාවලට උත්තර දෙදී ඉන්න විදිහක් නැහැ මොකද හේතුව අපේ ફોકસ එක අපි කඩා ගන්න නරකයි මොකද අපි ඉන්නේ සිංගල් මයින්ඩඩ් ફોકસ එකක සිංගල් මයින්ඩඩ් ફોકસ එක තමයි අපේ මේ රටේ ජනතාවට කන්වින්ස් කරන්නට ඕන මඩක ගහ ඉඳලා වැඩක් නැහැ විසඳුමක් කියන්න අන්නේ විසඳුම සාකච්ඡා කරමු ඉතින් ඒවා මම කියන්නේ අපි විසඳුම කතා කරමු
3: ඇන්ටිජෙනොයි ලයයි
4: නෑ පැණි රොටියයි ඒ ටික
3: ඒක තමයි ඔබේ යෝජනාව
2: අනිත් අයගේ ડિස්ට්‍රැක්ෂන් එකට අහු වෙන්න
4: ඒක තමයි
2: අහු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද දිලිත් ටිකක් ගැඹුරට ගියපු පැහැදිලි කිරීමක් ඒකත් එක්ක අපි පොඩ්ඩක් ලංකාව රට දිහා බලනකොට පොඩ්ඩක් කතා කරොත් එහෙම අපි දන්නවා ලංකාව මේ වෙලාවේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලානේ තියෙන්නේ. සමහර ලාට අපි කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියන මේ වෙලාවේ ලංකාවේ තියෙන කේන්ද්‍රීයම ප්‍රශ්නේ මොකද්ද?
4: දැන් මම මේ වෙලාවෙත් ඒ වෙලාවෙත් හැමදාමත් තිබුණු කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි ලංකාවට උපාය මාර්ගික වැඩපිළිවෙලක් නොමැති වීම. ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් නොමැති වීම. අපි එනේ නාණ්ඩු ඒ විදිහට එනේන බෝලේට සෙල්ලම් කරා ජාතික වැඩසටහනක් නැතුව. මේ ආණ්ඩු ඒකේ අර පල්ලෙහාටම ගිහිල්ලා ඒකට කියන්නේ අර පොරොන්දු ගොඩාක් දීලා එකක් අතිෂ්ඨ කරගන්න බැරි තත්ත්වෙටපත් වෙලා ජනතාවතින් ප්‍රතික්ෂේප වෙන අතරේ Tamanට කියලා වැඩපිළිවෙලක් තිබීම නිසා හැම ගත්ත තීරණයක්ම තීන්දුවක්ම උන්ට එරෙහිව ගියපු එකේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳමින් ඉන්නේ මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා අපිට නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නැහැ රටේ ධන නිර්මාණය නැෂනල් වෙල්ත් ක්‍රියේෂන් කියන concept එක ගැන කිසිම සාකච්ඡාවක් නැහැ අපි බදු අය කරනවා අපේ රටේ ජනතාවගේ බදු අය කරන්නේ රුපියල් වලින්. නමුත් අපිට තියෙන්නේ අපිට තියෙන බැලන්ස් ෂීට් එක ශේෂපත්‍රය ඩොලර් වලින් තියෙන්නේ. අමින් ශේෂපත්‍ර දෙකක් තියෙන බයත්. නමුත් අපිට වටින ශේෂපත්‍රය
3: ඩොලර් වගේ කීම් තියෙන
4: ඩොලර් වලින්. ඒ අපි ඩොලර් ශේෂපත්‍රයක් තියෙන රටක රුපියල් බදු වලින් අරගෙන ඒක ප්‍රාථමික ගිණුමට දාලා ප්‍රාථමික ගිණුමේ විශාල අතිරික්තයක් ගැන කතා කිරීම තරම් මූඩ ආර්ථික ප්‍රකාශයක් මම අහලම නැහැ. දැන් උදාහරණයක් ඇටියට දේවා, අපි පිටරටට ඩොලර් බිලියන 2.5කට ආසන්න ප්‍රමාණයක් එළියට යවුවා වාහන ගේන්නට. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි විශාල බදු ප්‍රමාණයක් එකතු කරගත්තා. හැබැයි බදු එකතු කරේ රුපියල් වලින්, අපිට අහිමි වුණේ ඩොලර්. ඒක ඉඟුරු දීලා මිරිස් ගත්ත කියලා කතාවක් තියෙන්නේ. ඒ වගේ අපි හොඳනේ කියන්නේ ඩොලර්ස්නේ ඩොලර්ස්ටික් එළියට ගිහිල්ලා ලංකාවේ මිනිස්සුගේ රුපියල් ටිකක් එකතු කරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඩොලර් එක අද පාලනයකින් තොරව ඉස්සරහට ගිහිල්ලා අද ආර්ථිකය කඩා වැටීමේ අන්ත තත්ත්වයට පත් වෙමින්
3: ඉන්නේ. දැන් දෙලිත් ප්‍රශ්නේ ගත්තොත් අපිට මේ ලංකාවේ තියෙන මං කියන එක ප්‍රශ්නයක් කියලා අපි පිටරටින් දකිනකොට අපේ අය හරි හොඳට දේවල් ඇනලයිස් කරනවා.
4: මේ ඇනලයිස් කරන්නේ මේ ප්‍රායෝගික
3: ඔප්පු කරන්න ගියාම අපේ අය
4: අන්න දේවවර්ධ සර්වජන බලය පුරෝගතනය කරා. පැහැදිලිව කිව්වා, විසඳුම පොතක් ගහලා කිව්වා. පොතක් ගහලා තියෙනවා මෙන්න විසඳුම, කරනවා නම් කරන්න. අපි නිර්ලෝභීව ඉදිරිපත් කරා. අපි දිගින් දිගටම කිව්වා ආණ්ඩුව පෙරලන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. අසාධාරණ විදිහට ඔබ නිවැරදිව ගමනක් යනවනේ.
3: හොඳයි, හෙට දැන් ඔබට ලැබෙන සිනාරියෝ එකක් රට බාර ගන්න සිද්ධ වෙනවා. දිලිත් ජයවීරට ජනාධිපති හැටියට ඩොලර් එක 375යි, IMF එක බලන් ඉන්නවා කිසිම ඩිලිවරි, ඒ කියන්නේ IMF එකට පොරොන්දු කිසි දෙයක් ඩිලිවර් කරන්න නැතුව IMF එකත් එක්ක ඇති කරගත් එකඟතාවයේ බිඳ වැටීමට ආසන්නයි, රට බංගලොත් වෙන්න ආසන්නයි. මෙන්න මේ සිනාරියෝ එකේදී සර්වජන බලය රට බාර ගත්තොතින් කොහොමද මේක අනිත් පැත්ත හරවන්නේ?
4: දේවා හරි සරලයි, අපිට මුහුණ දෙන්න තියෙන යථාර්ථය මොකද්ද? ආදායම වියදම. වෙන මොකුත් නැහැ. අපිට ආදායමක් තියෙනවා, අපිට වියදමක් තියෙනවා. ආදායම වියදම අතර වෙනස, ආදායමට වැඩි වියදම් වැඩි නම් අපි ණය ගන්නවා. එහෙම නැත්තම් අපි ආදායම් වැඩි කර ගැනීමට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙමත් නැත්තම් අපි වියදම අඩු කරගන්න ක්‍රියාමාර්ග ගන්නවා.
3: එහෙම
4: මුකුත් කරන්න දෙයක්
3: නැහැනේ.
4: එතකොට අපි පළවෙනියටම කරන්නට ඕන අපි වියදම අඩු කර ගැනීම කියන සංකල්පය. මොකද කොස්ට් එක කන්ට්‍රෝල් කරේ නැත්තම් ටොප් එක කොච්චර උඩින් තිබුණත් වැඩක් නැහැ, මේ ගැප් එක වැඩි වෙනවා. එතකොට ඒක එහෙම කරන්නට නම් අපි ජනතාවට විශ්වාසවන්ත ආමන්ත්‍රණයක් අවශ්‍යයි. ජනතාවට බලාපොරොත්තු සහ අපේක්ෂා සහගත ආමන්ත්‍රණයක් අවශ්‍යයි. ඔබ නිශ්චිත දිනවකවානුවක් තුළ අපි අපේ වියදම් පාලනය කරගත යුතු. එතකොට ඒ සඳහා අපි අපේ අපනයන කරන දේ පාලනය කරගත
3: ආනයන කරන
4: අපි ආනයනය කරන දේ සමාවෙන අපි ආනයනය කරන දේ පාලනය කරගත යුතුමයි. එතකොට මේ ආනයන පාලනය කිරීම කියන්නේ ඉතාම දුෂ්කර සංකල්පයක් ජනතාවගේ පැත්තෙන් ගත්තා.
3: විශේෂයෙන් ලංකාවේ ජීවන
4: තත්ත්වය. එතකොට මේක අපි ජනතාවට සංනිවේදනය කරන්නට ඕන. මේ තත්ත්වය තුළ අපිට මුහුණ දෙන්න තියෙන තත්ත්වය මේකයි. මේකෙදි අපි අත්‍යවශ්‍ය නොවන සියලු දේවල් දැන් පාලනය කරගත යුතුයි කියන තලයට ගෙනල්ලා මිනිස්සු අපිව විශ්වාස කරන්නටත් ඕනද මේක කියනකොට. දෙවනුව ධනය නිර්මාණය කරගන්නට වෙන ක්‍රමයක් නැහැ. ධනය නිර්මාණය
3: කරගන්න
4: වෙල්ත් ක්‍රියේෂන් එකට අපිට අවශ්‍යයි මෝටිවේටඩ් හියුමන් රිසෝර්සස්. ජනතාව මෝටිවේට් වෙන්නට ඕන. ජනතාව මෝටිවේට් වෙන්නේ කොහොමද? ජනතාව මෝටිවේට් වෙන්නේ බලාපොරොත්තු තියෙනකොට. ජනතාව පැයක් කලින් වැඩට එයි, ඌට බලාපොරොත්තුවක් තියෙනවා මාස අන්තිමට තමන්ට අතිරේක ආදායමක් එනවා කියලා. අවුරුද්ද අන්තිමට බෝනස් එකක් එනවනම් එහෙම නැතුව මෝටිවේට් කරන්න ක්‍රම නැහැ නේ. ඊට වැඩි කොහොම හරි, ඒ කියන්නේ උදාහරණයක් මම කියන්නේ. එතකොට අපි ඔයාගේ මේ දේවගේ ප්‍රශ්නේ උත්තරය තමයි වහාම මේ අපි නෙගටිව් කලාපයෙන් ඒ කියන්නේ ඍණාත්මක කලාපයෙන් ජනතාව වහාම ධනාත්මක කලාපයට ගේන්නට ඕන. ධනාත්මක කලාපය තුළ අපි අපේක්ෂා කරන්න පුළුවන් ජනතාව මීට වැඩිය මහන්සි නේ කියලා. ඒ ජනතාව මොන හරි දෙයක් ගහකින්ද වතුර ටිකක් දායි මිනිස්ටික් හදාගනි. එතකොට ජනතාව කෑම බීම කනකොට පරිස්සම් වෙයි. මේ අපි ප්‍රේරිත ජනතාව
5: තමයි පාරිභෝජනය ගැන
4: සැලකිලිමත් වෙයි. ඒ ඇලක් වෙන කිසිම විසඳුමක් මෙතන නැහැ. මෙතන අනිත් ඒවා සියලුම දේවල් දීර්ඝකාලීනයි, මධ්‍යකාලීන හා දීර්ඝකාලීනයි. ඒ මධ්‍යකාලීන හා දීර්ඝකාලීනව වැඩසටහනකට මුහුණ දෙන්නට නම් ජනතාව විශ්වාස කරන්නට ඕන මේ දේශපාලන පරිවිතිය. මෙහි තුල ගැප් වෙලා තියෙනවා ඇත්ත. මේ කියන්නේ ඇත්ත. මේ ඇත්තට අපි මුහුණ දෙන්නට ඕන, අපේ දරුවන් වෙනුවෙන් මුහුණ දෙන්නට ඕන, අපේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් අපි මේ ඇත්තට මුහුණ දෙන්නට ඕන. නැත්නම් අපේ ස්වෛරීත්වය නැති වෙනවා, අපේ භෞමික අඛණ්ඩතාවය නැති වෙනවා. අපි සම්පූර්ණ පරිභෝජනවාදී දෘෂ්ටි කෝණයකින් මේ දේ බැලුවොත් අපේ ණය හිමියන් අපේ රට අත්පත් කරගනි. ඉතින් ඒ නිසා අපි මේක මේකට යන්න ඕන විශ්වාසයෙන් යුතුව කියන අර්ථයෙන්. ඉතින් දේවා වෙන කිසිම විසඳුමක් මෙහි නැහැ. මේකේ ඉන්ද්‍රජාලික විසඳුම් නැහැ. යථාර්ථයක් තියෙනවා. මේ යථාර්ථය තුළ අපිට පුළුවන් වෙන්නට ඕන මේ මේ මේ සංකල්පය ජනතාව තුළට ගෙන්න. ඒ වගේම දේවා මම කියන්නට ඕන අපි පෞද්ගලිකව අපේ ජීවිතවල දැකලා තියෙනවා කොහොමද ණය හිමියන් එක්ක
5: එග්‍රීමන්ට්
4: ගහගන්නේ, නෙගෝෂියේට් ගහගන්නේ. මොකද ණය හිමියා නිදි වර්ජිතව හිතන්නේ මෙයා කවද ගෙවයිද, මෙයා මට පොලිය දෙයිද. මොකද ඌටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඌ කැමති නැහැ මම බෑන්ක්‍රොප්ට් වෙනවට. ඌ කැමති නැහැ ලංකාව බෑන්ක්‍රොප්ට් වෙනවට. එතකොට ඔහුට අපි දෙන්න ඕන අවම අවස්ථාවන් තුළ කොන්දේසි තුළ විශ්වාසයක් නැහැ. අපි ඔයාලට අවුරුදු පහෙන් ගෙවන්න කියොත් අපිට අනිවාර්යෙන් ගෙවන්න වෙන්නේ ණය හතරෙන් එකයි. මොකද ඉතින් හරි අපි බෑන්ක්‍රොප්ට්.
6: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
1: FM 98.5 www.radio2000.com.au
0: ඔබ මේ සවන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරා රේඩියෝ 2000 98.5 තරංගමාලා ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.
7: සිරස්තල් අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑ. දිවුල පිටියෙන් පුද්ගල මරණයක්. ඕසම් බැසි අඩුවුණත් ප්‍රදේශ රසකට තවමත් ජලගැලී. දිස්ත්‍රික්ක පහකට නිකුත් කළ ණය නිවේදන තවදුරටත්. ඇටන් පීදී අඹුසැම යුවලක් ගෙල කපා ඝාතනය කළ සැකකරු තේවත්තක සැඟව සිටියදී අත්අඩංගුවට. 2007 වසරේ සිදු කළ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 5 දෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම්. දුබායි සිට පිටුවහල් කළ 21 දෙනාගෙන් බහුතරයකගේ වරද ඉරාන ප්‍රහාර රූගත කර සමාජ මාධ්‍යයට මුදා හැරිම බව පොලිසිය කියයි. විදෙස් ගමන් බලපත්‍රය හා ඇඳිවත හැර සියල්ල දුබායි බලධාරීන් තබාගෙන මහවත්තේ චාමර හා කුඩු දුමින්ද ගැන විමර්ශන ඇරඹේ.
8: අපරාධයක් කරලා ලෝකෙ කොහේ අස්සක මුල්ලක නැර හිටියත් ලංකාවට රැගෙන එන්නට ඒ දැල එළලා තියෙනවා.
7: පේරුවලින් මුහුදු ගිය 6ක් ගැන 2 සතියක් තිස්සේ තොරතුරක් නැතයි ඥාතීන් බැලපේ. යාත්‍රාවේ තාක්ෂණික යෝග්‍යතා සම්පූර්ණ කර නැතයි බලධාරීන්ගෙන් චෝදනා. චීන ගල්ලඟුරු පතලක පිපිරීමකින් 90 දෙනෙක් මරුට. LPL 6 වැනි අදියරට විදෙස් ක්‍රීඩකයන්ගෙන් ඉතල ප්‍රතිචාර. මේ වන විට විදෙස් ක්‍රීඩකයන් 650ක් ලියාපදිංචි වෙලා.
9: from Adaderna. This is Adaderna with Situmini Gunawira and Pasan De Silva. Live from Studio 24 in Colombo.
10: අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ සමගින්.
11: අයහපත් කාලගුණයේ හේතුවෙන් රත්නපුර ගම්පහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 6ක පවුල් 7000කට අයත් පුද්ගලයින් 27000ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එක් මරණයක් වාර්තා වූයේ ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන්.
10: පවතින වැසි තත්ත්වයේද අඩුවීමක් දක්නට ලැබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවද පැවසුවේ ගංගාවල ජලමට්ටම් ක්‍රමයෙන් පහළ බසින බවයි.
12: නිරතදිග මෝසම සක්‍රිය වෙමින් පැවතීමත් සමග දිවයිනේ නිරතදිග කොටසේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වර්ෂාව ඊයේ දිනට සාපේක්ෂව අද අඩුවීමක් දක්නට ලැබුණා. මිලිමීටර 100ක පමණ තරමක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පැවසූ අතර ඒ අනුව අද පෙරවරු 8:30න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 79.1ක් වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ලබෙන්තොට ප්‍රදේශයෙන්. කැලණි කළු ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ මිලිමීටර 50ත් 100ත් අතර වැසි ලැබී තිබුණද පසුගිය දිනවල ඉහළ ගිය ජලමට්ටම් ක්‍රමයෙන් පහළ බසින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පැවසුවේ. අත්තනගලු ඔයේ ජලය ක්‍රමයෙන් පහත කලාප වලට ගලා බසින බැවින් අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරිපැය 48 සඳහා දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ හේතුවෙන් ගම්පහ, මීරිගම, අත්තනගල්ල, මහර, මිනුවන්ගොඩ, ජායල, කටාන, දියුලපිටිය හා වත්තල වැනි පහත් බිම්වල ජනතාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ. අත්තනගලු ඔයේ අතු ගංගාවක් වන උරුවෙල් ඔය පිටාර ගැලීමෙන් ගම්පහ අවට පහත් බිම් ජලයෙන් ජට වී ඇති අතර ගනිමුල්ල සහ ගම්පහට පිවිසෙන මාර්ග කිහිපයක් ස්ථාන කිහිපයකින් ජට වී තිබෙනවා. මේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් ජට වී ඇත්තේ මෙලෙසින්. කළුගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට අද උදෑසන සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංගතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, බුලත්සිංහල, මිල්ලනිය, මදුරාවල සහ පාලින්දනුවර යනාදී ප්‍රදේශවල මහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදෑසන දැනුම් දුන්නා. කළුගඟේ මිල්ලකන්ද ජලමාපක අද පස්වර 3:30 වන විට මීටර 6.63ක් ලෙස සටහන් වූ අතර එය සැලකෙන්නේ සුළු ගංගතුර තත්ත්වයක් ලෙස.
10: මේ අතර ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් 21 දෙනාගෙන් බහුතරයක් ඉන් පිටුවහල් කර ඇත්තේ ඉරානය ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාර රූගත කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීම නිසා බව පොලිසිය පවසනවා.
12: ඩුබයි රාජ්‍යයේ සිට ඊයේ අලුයම මෙරටට පුද්ගලයන් 21 දෙනෙකු පිටුවහල් කළා. ඔවුන් අතර මද්‍රව ජාවාරම්කරුවන් වන මහවත්තේ චාමර හා වනාතේ කුඩුදුමින්දද සිටිනවා. මහවත්තේ චාමර හා කුඩුදුමින්දට ශ්‍රී ලංකා පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අතර ඔවුන් එරට පැවති සාදයක් අතරතුරදී අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරින් කුඩුදුමින්ද 2025 වසරේ අගෝස්තු මස 8 වෙනිදා බොරල්ලේදී පුද්ගලයන් 2 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් 3 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා. කුඩුදුමින්දගේ සමීපතමයන් 5 දෙනෙකුද ඊයේ දිනේදී මෙරටට පිටුවහල් කළ පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළා. එමෙන්ම මද්‍රව ජාවාරම්කරුවෙකු වන මහවත්තේ චාමර නැමැත්තාව වැඩිදුර විමර්ශන සඳහා භාර දී ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි. සෙසු සැකකරුවන් පිරිසෙන් බහුතරයක් ඩුබයි හිදී අත්අඩංගුවටගෙන ඇත්තේ ඉරානය විසින් ඩුබයි රාජ්‍යයට එල්ල කළ ප්‍රහාර වීඩියෝගත කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන්. ඒ අනුව ඔවුන් සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ එරට ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ බහරයට ගෙන තිබෙනවා. පිටුවහල් කළ පිරිස හැඳ සිටි ඇඳුමින්ම ගොන්කමන් බලපත්‍රය පමණක් ලබා දී මෙරටට එවා ඇති බවයි පොලිසිය පැවසුවේ. පිටුවහල් කළ පිරිස අතර කාන්තාවන් 2 දෙනෙකුද සිටින අතර අදාළ සැකකරුවන් විමර්ශන සඳහා ඔවුන්ට චෝදනා එල්ල වී ඇති පොලිස් ස්ථාන වෙත ඊයේ පස්වරුවේ බහර දුන්නා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදී පොලිසිය පැවසුවේ එම සැකකරුවන් අතර මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පිරිස්ද සිටින බවයි.
13: මේ පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවන් බවට මේ වන විට අපි හඳුනාගෙන තිබෙනවා 5 දෙනෙක්. ඒ වගේම යම් යම් අපරාධමය වැරදි සහ වෙනත් වැරදි සඳහා අවශ්‍ය කරන සැකකරුවන් 8 දෙනෙක්. මේ අතර රතු නිවේදන ලබාගත් සැකකරුවන් 2 දෙනෙක් සිටිනවා. අපරාධ ගණනාවකට අවශ්‍ය කරන සැකකරුවන් 2 දෙනෙක්. ඔවුනුත් මේ අය අතර කර සිටිනවා. උන් ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ඒක නිකම්ම වෙච්ච සිද්ධියක් නෙමෙයි. ඒ සඳහා විශාල සම්බන්ධීකරණයක් මැදිහත් වීමක් සිද්ධ කරන්නට හේතු වුණා. සමහර සැකකරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන පැවැත්වීමට පොලිස්පතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. යම් සැකකාරයෙක් ඩුබයි රාජ්‍යයේදී සැක පිටත්තරංගුවට ගැනීමක් හෝ වෙනත් හේතුවක් මත ලංකාවට පිටුවහල් කරා නම් ඔවුන් ලංකාවේ වැරදි සම්බන්ධයෙන් වරදක් සිදු කරලා නැත්නම් සහ අපට අවශ්‍ය කරන සැකකාරයෙක් නොවේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් කිරීමක් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් දිවයිනට රැගෙනීම ඉතාමත් යහුසුල සිද්ධ වෙනවා. මේ රටේ අපරාධයක් කරලා නීතියානුකූල විදියට හෝ ව්‍යාජ පාස්පෝර්ට් එකක් හදාගෙන හෝ එහෙම නැත්නම් බෝට්ටු මාර්ගයෙන් හෝ විදේශගත වෙලා ඔයගොල්ලෝ හිටියට ඒක ඉතාම කෙටි කාලයයි. ඔබව අපි ලෝකේ කොහේ අස්සක මුල්ලක නැර හිටියා ලංකාවට රැගෙන එන්නට ඒ දැල එලලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ට බලා ගන්න බෑ. ඒ නායකයොන්ටත් ඔවුන් ආරක්ෂා වීමේ හැකියාවක් නැති
14: එක. ඉතින් නම් ගොඩක් අය ගේනවා. ඔය ගේන අයටත් ඒ බර්ත්ඩේ පාටි හිම දාන්න අවස්ථාව හම්බෙයිද කොහොමද?
13: හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. නෑ එහෙම හැමතැනම එහෙම බර්ත්ඩේ පාටි දාන්න හම්බ වෙන්නෙත් නෑ. එතන බර්ත්ඩේ පාටි එකක් ඇත්තම දාන්න හම්බුනේ නෑ. අපි පාටියට ප්‍රථම ඒක නවත්ත ගත්තා.
12: එසේම විදේශ රටවල සිට මෙරටට පැමිණ සයිබර් අපරාධ සිදු කරන බවට වූ සැකේ මත චීන ජාතිකයන් ඇතුළු විදේශ ජාතිකයන් රැසක් පසුගිය දින කිහිපය පුරා අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවද මෙහිදී සඳහන් කෙරුණා.
15: විශේෂයෙන් මේ වන විට විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයෝ 700කට ආසන්න ප්‍රමාණයක් අපිට අත්දැනුණු ගැනීමට හැකි වුණා. මොවුන් විශේෂයෙන් ඉන්දියාව, චීනය, ඒ වගේම වියට්නාමය, කාම්බෝජය මේ සියලුම රටවල්වල පැමිණි අය. අත්අඩංගුවත් සැකකරුවන් බොහෝමයක් නැවතත් පිටුවහල් කිරීම කටයුතු කරලා තිනවා. හැබැයි මින් කීප දෙනෙක් පරිගණක අපරාධ සම්බන්ධයෙන් වැරදිවලට සම්බන්ධ වූ අය මේ වන විට පරිගණක අපරාධ විමර්ශන කාර්යාංශ විසින් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඔබගේ වසමේ එහෙම නැත්නම් ඔබගේ නිවස එහෙම නැත්නම් හොටෙල් ලෙකක් ඕනෑම ස්ථානයක් යම්කිසි පාර්ශයකට කුලියට දෙන්නේ නම් ඒ කුලියට දීම පිළිබඳ එහි සියලුම කට්ටියගේ අනන්‍යතාවය පිළිබඳව ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුවත් කිරීමේ හැකියාවක් පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදනවල තියෙනවා. මොකද පොලිසිය විසින් මේ වන විට ඒ සෑම පණිවිඩයක් සම්බන්ධයෙන්ම රහසිගතව විමර්ශන ආරම්භ කළා තියෙනවා. මොකද මේ අපිට මේක ඇත්තටම අභියෝගයක් විශේෂයෙන් විදේශ රටවලින් ඇවිල්ලා මෙවන් අපරාධයන් සඳහා පෙළඹීම.
12: මේ අතර හැටන් දික්කොය නගරයේ වෙළඳ සැලක සිටි අඹුසැමි යුවලකගේ ගෙල කපා ඝාතනය කර කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය තැල්ල හා කරාබු යුගල රැගෙන පලාගිය සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණා. සැකකරු බගන්තලාව පොලිස් වසමට අයත් තේවත්තක නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සොරගත් රන් භාණ්ඩද සමගින්. බදුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු මුහුණුපත ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ නිවසේ මෙලෙස සැඟව සිට ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.
10: ජාතික කලාභවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසිය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
11: අස්ථානගත වූ එම චිත්‍ර අතර මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර මෙන්ම සිතුවම් කලාව සඳහා මෙරට ප්‍රචලිත වූ 43 කණ්ඩායමේ නිර්මාණ කිහිපයක්ද ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
12: ජාතික කලාභවනයේ චිත්‍ර 42ක් අස්ථානගත වීමක් පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා අනාවරණ කළා.
16: පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා පිළිතුර ඔව්.
12: ඒ අනුව මේ සම්බන්ධයෙන් අද දෙරණ සිදු කළ සොයා බැලීමේදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වුණා. එහිදී හෙළිවුණේ අස්ථානගතව ඇති චිත්‍ර 42හි සෑරුවක් හෝ නොමැති නිසා ඒවා වෙන්වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බවයි. 2008 වසරේදී මුද්‍රණය කර ඇති ඇල්බමයකට අනුව එම චිත්‍ර 42න් 14ක් පහසුවෙන් හඳුනාගත හැකි වුවද සෙසු 28 හඳුනාගත නොහැකි බවයි වාර්තා වන්නේ. 1987 වසරේදී ජාතික කලාභවනයේ තොග භාණ්ඩ ලේඛනයට අනුව එහි චිත්‍ර 42ක් සඳහන් වූද එම තොග පොතද මේ වන විට අස්ථානගතව පවතිනවා. එමෙන්ම 2008 වසරේදී සකසන ලද චිත්‍ර ඇල්බමේ ඇති චිත්‍ර 247න් මේ වන විට කලාභවනයේ පවතින්නේ චිත්‍ර 233ක් පමණයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා 2023 වසරේදී කොළඹ

0: අත්‍යංශය 2025 වසර වන විටත් මේ සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් සිදු කර නොතිබුණු අතර විෂය භාර අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සර්වි මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර ඇතැයි සඳහන්. මේ අතර අස්ථානගත වී ඇති චිත්‍ර අතර මිලකල නොහැකි පෞරාණික චිත්‍ර රසක්ද ඇති බවයි වාර්තා වන්නේ. එබෙන්ම විශිෂ්ට නිර්මාණ ශිල්පී ලානල් වෙන්ඩ් ඇතුළු පිරිසක් විසින් නිර්මාණය කරන ලද 43 කණ්ඩායමේ චිත්‍ර කිහිපයක් හා ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත චිත්‍ර දෙකක්ද ඇති බව පැවසෙනවා. පොලිසිය සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙහි පසුගිය කාලයේ නිසි ක්‍රමවේදවලට බැහැරව කටයුතු සිදු ඇති බවයි. එමෙන්ම සිතුවම් ඇතුළු කලාභාණ්ඩ පිළිබඳ නිසි දත්ත ලේඛනයක් පවත්වාගෙන ගොස් නැතයිද යන්න පොලිසිය අනාවරණ කරගත් තවත් කරුණක්. මෙහි තිබූ චිත්‍ර 63ක් අබලි චිත්‍රයයි පවසමින් රුපියල් 1500කට 1999 වසරේදී අලෙවි කර ඇති බව වාර්තා වනවා. ඒ පිළිබඳ වගකිව යුතු නිලධාරීන් කිසිවෙක් සතුව කිසිදු ලියවිල්ලක් නොමැති වූවත් එම චිත්‍ර බලා ගැනීමට සිටි පුද්ගලයා සතුව පමණක් ලියවිල්ලක් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. එබෙන්ම වෙනත් රටක පැවති චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා මෙහි ඇතැම් චිත්‍ර රැගෙන ගොස් ඇතත් ඉන් ඇතැම් ඒවා යළි ජාතික කලාභවන වෙත රැගෙන විත් නැහැ. මෙහි නිලධාරීන්ගේ වගකීම් විරහිත භාවය මීට සම්පූර්ණ හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ නිසා මෙහි විමර්ශන සිදු කිරීමද ඉතා අපහසු බවත් පොලිසිය සඳහන් කළා. ජාතික කලාභවනයේ හිටපු නිලධාරීන්ගේ මෙම ක්‍රියාකලාපයේ හේතුවෙන් මෙම චිත්‍ර අස්ථානගත වී ඇතිද විනාශ වී ඇතිද එසේත් නොමැතිනම් සොරකම් කර ඇතිද යන්න සොයා ගැනීමට දැඩි උත්සාහයක් ගැනීමට පොලිසියට සිදුව තිබෙනවා.
1: මහනුවර හන්තාන සඳගිරි සෑ ගර්භයේහි බුද්ධ මන්දිරයේ තැන්පත් කොට තිබූ රන්මාල හා මැණික්ගල් ප්‍රමාණයක් කිසියම් පිරිසක් සොරකම් කර තිබෙනවා.
2: රන් කරඬු බොහෝ ධාතුන් වහන්සේට කිසිදු හානියක් සිදුව නැහැ.
3: දෙස් විදෙස් බෞද්ධ සදහැවතුන් අතර ඉමාත් ප්‍රසිද්ධියක් උසුලන මහනුවර හන්තාන සඳගිරිසෑ චෛත්‍ය රාජානන් වහන්සේගේ ගර්භය වෙත පිවිසෙන දොරටු ද්විත්වය ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් කඩා දමා තිබෙනවා. විහාරස්ථානයේ වැඩකටයුතු වලට සහාය වන පිරිසක් අද අලියොම මෙය දැක විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමි දැනුවත් කර තිබුණා. විහාරාධිපති හිමි සිදු කළ දැනුම් දීමට අනුව මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි පැමිණ පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ චෛත්‍ය ගර්භයේ පිහිටි බුද්ධ මන්දිරයේ තැන්පත් කොට තිබූ රන් කරඬුවට පළඳවා තිබූ රන්මාල 12ක් මැණික්ගල් යම් ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවයි. කෙසේ වෙතත් රන් කරඬුව හෝ ධාතුන් වහන්සේට කිසිදු හානියක් සිදුව නැහැ.
4: ආරක්ෂකංශයේ නිලධාරීන් එක්ක අපි ගිහින් බලනකොට ඇතුල් වෙන ප්‍රධාන දොරටු දෙකේ ලොක් තුනක් තියෙනවා. ඒ ටික සම්පූර්ණයෙන් කඩලා ඇතුල් වෙලා තියෙන්නේ. ලොකු කරඬුවේ කොටස් ටික තැන් තැන් වල තියලා තියෙනවා. ඒ වගේම ලොකු කරඬුවේ ඇතුලේ අපි තැන්පත් කරලා තිබුණ වටිනාගමකින් යුතු රන් කරඬුව කොටස් ටික තැන් තැන් වල දාලා රන් කරඬුවේ ඇතුලේ අපි තියලා තිබුණ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න රන් නෙළුමත් පැත්තකින් දාලා තියෙනවා. එතකොට ඒකේ පියන ගැළවිලාවක් නැහැ. ධාතුන් වහන්සේ ඒ විදිහටම වැඩ ඉන්නවා සහ ප්‍රධාන රන් කරඬුව ආරක්ෂක දෝ පැත්තක තියලා තියෙනවා. ඒවට කිසිම හානියක් වෙලා නැහැ.
3: සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.
2: බේරුවල දිහිවර වරායෙන් දිහිවර රැකියාවට ගිය දිහිවරින් 6 දිනක පිළිබඳ සති දෙකක් කිසිදු තොරතුරක් නොමැති බව ඥාතීන් පවසනවා. ඒ අතර දිහිවර හා ජලසම්පත් සම්පත් දෙපාර්තමේන්තුව දිහිවර ප්‍රචාරවට දනුම් දෙන්නේ රැකියාව සඳහා මුහුදට පිටත් වෑමට පෙර තම යාත්‍රාවේ තාක්ෂණික යෝග්‍යතාව පිළිබඳ සහතික කරගන්නා ලෙසයි.
0: ධීවරීන් 6 දෙනෙකු රැගත් මීනු බබා 1 බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබුණේ පසුගිය අප්‍රේල් 26 වෙනිදායි. ඔවුන්ගේ ඥාතීන් පවසන පරිදි එම ධීවරයින් අවසන් වරට ගොඩබිම සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ මැයි මස 14 වෙනිදායි. ඉන්පසු මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඥාතීන් පවසනවා. යාත්‍රාවේ ස්කිපර් ලෙස කටයුතු කළ හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සුරේෂ් ලක්ෂාන් දරුවන් සිව් දෙනෙකුගේ පියෙක්. දම්බික පතිරණ, කසුන් තාරක, ගෙහන් ලක්ෂාන්, සුමිත් පුෂ්පකුමාර සහ තුසිත කමල් ගුණරත්න යාත්‍රාවේ ගමන්ගත් සෙසු ධීවරයින් වනවා. සමීපතමයින්ගේ අතුරුදන්වීම පිළිබඳ අදාළ පාර්ශ්වව දැනුවත් කළද මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඥාතීන් පවසනවා.
5: කියලා. අසරණයි අයියලව

0: Ilang
1: puta nagahaboto kay Leklek ko si Mang Berula dia ko yan na magimuta magkonsik na sinik.
2: මෙතර ගැඹුරු මුහුදේ විවිධ තාක්ෂණික දෝෂ හා ආපදාවලට ලක්ව ඇති මෙරට බහුදින දීවර යාත්‍රා කිහිපයක ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු පිළිබඳ දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඍජු මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් සොසන්ත කහවත්ත මහතා පවසනවා. යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හරහා දැනට වාර්තා වී ඇති දත්ත පරිදි ඉමුලා 13:88 MTR යාත්‍රාව ඉන්දුනීසියානු මුහුදු සීමාව ආසන්නයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාවෙමින් පවතින අතර එය ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා අදාළ හිමිකරුට අයත් තවත් යාත්‍රාවක් පිටත්ව ගොස් තිබෙනවා. එමෙන්ම 0.7.0 GLE යාත්‍රාව මුහුදේදී ආපදාවට ලක්ව ඇති අතර එහි සිටි ධීවරයන් පිරිස 1034 GLE යාත්‍රාව මගින් නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා. 0.181 TCO යාත්‍රාව තාක්ෂණික දෝෂයකට ලක්ව තිබූ අතර එය 1907 MTR යාත්‍රාව මගින් ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතිනවා. රැකියාව සඳහා මුහුදට පිටත් වීමට පෙර තම යාත්‍රාවේ තාක්ෂණික යෝග්‍යතාව පිළිබඳ සහතික කරගන්නා ලෙස දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දීවර ප්‍රජාවට දැනුම් දෙනවා.
3: මෙරට වාණිජ බැංකු කිහිපයකම අමරිකානු ඩොලරයේ විකුණුම් බිල මෙවන විට රුපියල් 340 සීමාවට පැමිණ තිබෙනවා.
4: ඒ අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් තරමකින් ශක්තිමත් වෙමින්.
2: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණු අතර එහි සමනය වීමක් ඊයේ දැකගත හැකි වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ මෙන්ම අදත් අමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 353.17 ලෙසින් සටහන් වනවා. නමුත් ඊයේ සිට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 සීමාවට පැමිණ තිබුණා. අද වාණිජ බැංකු රැසක ඩොලරයක විකුණුම් මිල මෙලෙස සටහන්ව තිබුණා. ඒ ලංකා බැංකුවේ රුපියල් 336.50ක්, මහජන බැංකුවේ රුපියල් 338.86ක්, කොමර්ෂල් බැංකුවේ රුපියල් 342.50ක්, නේෂන් ට්‍රස්ට් බැංකුවේ රුපියල් 336.49ක් ලෙසින්.
5: මැද පෙරදිග කලාප ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය අඛණ්ඩව අපේ රටට බලපාමින් තිබෙනවා. ඒ නිසා අපි සමහර ගැටලු निराකරණය කිරීමේදී ආර්ථික කළමනාකරණ ඇතුළේ සැලකිය යුතු මැදිහත් වීමක් කරලා තියෙනවා. විදේශ වල ඉන්න ශ්‍රී ලාංකිකයන් අපි ඉල්ලනවා හෙට ගණන් යයි අනිද්දා ගණන් යයි කියලා ඩොලරයක රඳවන්න ඕනේ නැහැ. ඔබ රටට ඩොලර ටික එවන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් එන ඩොලර ටික ගෙන්නන්න. ඒ නිසා අපි රටේ පුරවැසියන් ලෙස අනවශ්‍ය පරිභෝජනයන් සඳහා කරන මිලදී ගැනීම වලින් අපි යම් ප්‍රමාණයකට ඈත් වුණොත් අපිට ඩොලර සංචිතය යම් ප්‍රමාණයකට හෝ රැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අර්බුදයට උත්තර රජයේ ගන්නා වූ ක්‍රියාමාර්ගات එක්ක අත්වැල් බැඳගෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කරන ඉදිරියට යන්න එකතු වෙන්න කියන ආරාධනය අපි කරනවා.
6: මේ තියෙන්නේ රට මීට වඩා අර්බුදයට කියපු වෙලාවේ සුළුනන්දනිත් මහත්තයා කියපු දේ.
7: ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. ආණ්ඩුවට මත්තු කරන්නත් එයාට පුළුවන්.
6: ලංකාවේ හිටපු දුෂ්ටම විපක්ෂයේ මේ ආණ්ඩුවේ න්‍යායාචාර්යවරයා. එතුමා මොකද්ද බලයට එන්න කලින් කිව්වේ ටිලිසිල මහත්තයා.
7: අපි අද ආණ්ඩුව බාරගත්තොත් අපිට පුළුවන් සහතිකලක මොකද්ද 800 ඩොලර් වෙනව කාගෙන්ද විශේෂ ශ්‍රමිකයාගේ.
6: මාසෙකට ඩොලර් බිලියන 1.2ක් හොයන්න පුළුවන්ලු. එතකොට ඉතින් දැන් කතා කරන්න කාලේ හරි.
8: විදේශගතව ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් අපි ඉල්ලා හිටිනවා හැකිතරම් රටට විදේශ විනිමය එවන්නට කටයුතු කරන්න. අපි සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට ආණ්ඩුවට මේ අර්බුදයෙන් එළියට එන්න උපකාර කරන්න සූදානම්. ඒ නිසා ආණ්ඩුව විපක්ෂය කියලා කියන්නේ නැතුව සුහදත්වයේ මිත්‍රත්වයේ දෑත අපි දිගු කරනවා. අපි මේ වෙලාවේ රජය වැටෙන්න දින බලන් ඉන්නේ නැහැ. රට වැටෙන එක වළක්වන්න අපි රජයට උදව් කරන්න අවංකවම සූදානම්.
9: දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් ගැන කතා කරමු. මේක රට ගහන්න ඕනද?
10: අත ගහන්නම ඕනේ. මේක මේ JVP එකේ ආණ්ඩුවට ගෙහීමක් නෙවෙයි. මේ අපේ රට. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මොහොතේ රට කියන මල් වට්ටියට අත ගැසිය යුතුමයි. කලපුරුද්ද පළපුරුද්ද තියෙන නායකයෙකුට මොන ක්‍රමයකින් හරි ගැට ගහගෙන එකට එකතු වෙලා කතා කරන්න මේ වෙලාවේ ඉවරන සියල්ල පැත්තකට දාන්න අපිට මැතිවරණ ඕනේ නැහැ. මේ වෙලාවේ රතු පාට, නිල් පාට, කහ පාට, කොළ පාට, කළු පාට කියන ඔක්කොම ටික එකට එකතු වෙලා රට කියන මාතෘකාව විදිහට තීන්දුව ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.
11: අපට මේ රට විනාශ කරපු බලවේග වලින් උපදෙස් අවශ්‍යයි.
0: මේ රටට ආදරය කරන මිනිස්සු වැදගත් වෙන්නේ. මේකේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම ඩොලර් අර්බුදයට වඩා අර්බුදයක් මවාපාන්න දැවැන්ත උත්සාහයක් ඒ මවාපාලා ඩොලර් ටික හංගවලා ඒක ඇතුලේ ආණ්ඩුව වට්ටලා බලය ගන්න පුළුවන්ද කියලා කල්පනා කරන පිරිසකුත් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේක අපට විසඳන්න පුළුවන්. රජයේ සම්පූර්ණම මැදිහත් වෙලා තියෙනවා.
11: ඊයේ පෙරේද මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඔව් ණය ගන්න ඕන ණය නැතුව රට ආර්ථිකයක් ගෙනියන්න බෑ. ණය මරු. එහෙම නෙවෙයි කලින් තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණ. ඔය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකේ පූර්ව කාලීන සමාජිකක මොකෙක්වත් නෙවෙයි. එයා ඔහොම කිව්වට එයා නොදන්න ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේ ණය උගුලක මේ ලංකාව හිර කරනවා කියලා. දැන් කියනවා ඩොලර් මිලියන් 700ක් අපිට මුල් ආර මුදලෙන් හම්බෙන්න නියමිතයිලු. ඒ 700 නිකන් හම්බෙන්නේ නැහැ. අපිට ආරංචි හැටියට මේ 25 වෙනකොට තෙල් බිල ආයි වටේකින් ස්ථා විශාලාගයකින් ඉහළ දාන්න නියමිතයි. නැවත වටේකින් විදුලිය මිල ඉහළ දාන්න නියමිතයි. ඒ ටික ඒ විදියට කරොත් විතරයි මුල් ආර මුදල ඔය කියන ඩොලර් මිලියන් 700 දෙන්නේ.
3: ළමා අයිතිවාසිකම් මෙරට මූලික අයිතිවාසිකම් බවට පත්කිරීම ජාතික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ප්‍රදානය කිරීමේ වැඩසටහනකට අද එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
12: කුලියාපිටිය නගරයේ පෙරපාසල් 11ක දරුවන් 550ක් සඳහා පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් කුලියාපිටිය නගර ශාලාවේදී අද පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා පෙරපාසල් දරුවන්ගේ මව්පියන්තුළු විශාල පිරිසක් එක්ව සිටියා.
13: දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, පෝෂණය, ඒ ආරක්ෂාව ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම කැපවන්නට ඕන. ළමා වෛද්‍ය විශේෂඥවරු බොහෝ විට සඳහන් කරන කාරණාවක් තමයි ඉපදුන දවසේ සිට වසර 5 දක්වා වෙන කාලය වෙනවා. මේ දූ දරුවන්ගේ මොළයේ වර්ධනය 90% ඉලක්කය කරා යනවා. ඒ අවුරුදු 5 දක්වා 90% මොළයේ වර්ධනය වෙන කාලවකවානුව තුළ කනගාටුවට කාරණාව අපේ රටේ ක්‍රියාත්මක වන්නේ අවිධිමත් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපන වැඩසටහනක්. ඒක පළාතෙන් පළාතට වෙනස්. අපි වග බලා ගන්නට ඕන මෙයින් වැඩිය වඩා ක්‍රමවත් අධ්‍යාපනය. මුල් ළමාවිය අධ්‍යාපනය තුළ සිටම ක්‍රියාත්මක කරා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු දියුණු ලෝකයේ බොහෝ රටවල් පිළිඅරන් තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය විධිමත් වෙන්නට ඕන, ශක්තිමත් වෙන්නට ඕන මුල් ළමාවිය කාලයේ සිට. මේ ළමා අයිතිය ඇත්ත වශයෙන්ම රටේ මූලික අයිතියක් වී මානව අයිතිවාසිකම් ගැන කතා කරනවා. දරුවන්ගේ අයිතිය ඕටම පෙර අපි තහවුරු කරන්නට ඕන. මට මතක් වෙනවා මගේ තාත්තා තමයි පාසල් දරුවන්ට නිල ඇඳුම දිවාහරි ලබා දුන්නේ. අඩුම ගානේ පෙර පාසල් දූ දරුවන් 280,000 අපේ රටේ. ඒ නිසි පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අපි හැමදෙනාගේම වගකීමක් හිතපම. අපි විශ්වාස කරනවා පෙර පාසල් දූ දරුවන්ට දිවාහරි ලබා දීමේ වැඩසටහන ජාතික ප්‍රතිපත්තියක් වෙන්නට ඕන. අනාගතයේදී මේ ඉලක්කය කරා යන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන කීපයෙන් මේ නමසක් කරනවා.
14: මේ පාරම්පරික රසයට නම් පියෝඩේල් ඔරිජිනල් විතරමයි. කොපි කලාට සම කරන්න බෑ.
15: BYD සේවයට පැසසීමක්, ජීවිතයට සනසීමක්.
4: සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දිරණ වෛද්‍ය සායන මාලාවේ 85 වැනි වෛද්‍ය සායනය අද කුරුණෑගල පොල්පිතිගම ඓතිහාසික නයින්දනාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.
3: වෛද්‍ය සායනයට මෙවරත් ප්‍රධාන අනුග්‍රහය ලබා දුන්නේ රාගම ලීසන් ශ්‍රෝහලයි.
15: මනුසත් දිරණ සියල්ලට ප්‍රථම මිනිස්කම.
16: සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගත් මනුසත් දිරණ වෛද්‍ය සායන මාලාවේ 85 වැනි වෛද්‍ය සායනය අද දිනේ පුරා පැවැත්වුණේ කුරුණෑගල පොල්පිතිගම ඓතිහාසික නයින්දනාව රජමහා විහාරස්ථානයේදී. වකුගඩු රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම වෛද්‍ය සායනයේ මූලික අරමුණ වන අතර සායනයට සමගාමීව නිරාහාර, රුධිර හා කොලෙස්ටරෝල් පරීක්ෂාව, පෙනහළු පරීක්ෂාව, ඇස් පරීක්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම ඇතුළු සේවා රැසක් ජනතාවට ලබා දුන්නා. රාගම ලීසන්ස් රෝහල මෙවරත් මනුසත් දෙරණ වෛද්‍ය සායනය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙනවා.
17: මනුසත් දෙන විසින් ඇත්තම ආර්ථික අපහසුතාවයන්ගෙන් ඉන්න මිනිසුන්ට ලොකු සහනයක් මේක.
18: මේ වෛද්‍ය උපත්තමකට ඇවිල්ලා රටට කරපු ලොකු පිනක්. බොහොම ස්තුතියි දෙරණට.
15: මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම.
4: දැන් තවත් පුවත් කිහිපයක්.
2: 2007 වසරේ ජූලි මාස 29 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලක් මත පොලිමුගුරු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ විත්තිකරුවන් 5 දෙනෙකුට මරණීය දඬුවම් ලබා දෙන ලෙස බලපිටිය මහාධිකරණය ඊයේ නියෝග කළා. වැරදිකරුවන් 5 දෙනා අතර පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකුද වන අතර අනෙක් දෙදෙනා ඔවුන්ගේ ඥාතීන් වනවා. පානදුර උඩහමුල්ල සිරිල් ජාන්ස් මාවතේ නිවසකට කිසියම් අයෙකු ගිනි තබන අයුරු එම නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. රත්නපුර නගරයේ ව්‍යාපාරික ස්ථානවල එලිමහනේ තබා ඇති විදුලි ජනන යන්ත්‍රවල ඇති වයර් සහ කම්බි කොටස් කපා සොරකම් කළ අයෙකු රත්නපුර පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකු බවත් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමේ කටයුතු සඳහා මෙම සොරකම් සිදු කරන බවත් අනාවරණය වී තිබෙනවා.

0: ඒකයි සමගින් ප්‍රවෘත්ති අවසන්.
1: සුබ රාත්‍රියක්.
2: ඔබ මේ සවන් දෙන්නේ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා රේඩියෝ 2000 98.5 තරංග මාලාව ඔස්සේ විසිරුවා හරින සිංහල වැඩසටහනටයි.